0: 4 වෙනි විට ඉස්සම වෙනි විට තේ ට්‍රාන්ස්ලේට් වහ
1: ඉහරි මයි ගර්බා
0: දැන් දිරිය
1: අසල නසල
0: දිරිය තිරේ
1: මොයි ජංගු ඩොංග යින්ගට
0: හා
1: මොක ඩොංග ඒ බුමාදල් ගිනිය මාදල් ගිනිය ඉලි නෙක්ස් මුකර් නෙක් විච් ඩොක් වලි ලිගේ මාර් ගිනිය හන් සරු
0: කිස ඔලයි නේ සම්
1: දැන් ඔන්නේ ටික වයි කන් මද හොල ජිල ලලල
0: ඕ ඔලයි නේ
1: සම් නේ දෙමිනු නේ හ්ම් සින්දියානි මිනි නිබරි කමුනි නේ ඒ හැදෙන ගෙන ගන්න
0: හ්ම්
1: ලොල් මාගේ සුදු මොහනේ මිනි දෙන්නේ ටිකව නම් මොකක් වත වයි කන්